0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි.

0: ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
1: අයිබෝන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. මැයි 8ක් වුණ සිකුරාදාවේ ඔන්න SBS සිංහල සජීව විකාශය මේ විදියට ආරම්භ වෙනවා. පැයක් පුරාම අද දවසේ ඔබ වෙත වැඩසටහන් සමීප කරන මම තිසරණී විජයබණ්ඩාර, වැඩසටහන් නිෂ්පාදන සහායෙන් ඉන්නවා කස්සප සෙනරත්. විකාශන කටයුතු සිදු කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගැනීමට මම එහෙමනම් දැන් වෙලාව වෙන් කරගන්නවා. ඉතින් අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත අරගෙන එන්නේ සිඩ්නිවල තියෙන අපේ SBS ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ ඉඳලා. SBS සිංහල වැඩසටහන ගූරිංගයි ජාතියේ කැමරේගල් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපේ ගෞරවය පුදකර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන අරගෙන එන මේ සිඩ්නි භූමියේ සියලුම ආදිවාසී ඇබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපේ ගෞරවය මේ විදියට පුදකර සිටිනවා. ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙන දවසේ පුවත් දිගහැරුමට යොමු වෙන කලින් ඊයේ දිනේ අප විසින් කරපු පුවතක යාවත්කාලීන කිරීමක් එක්ක එහි නවතම තත්ත්වය ගැන ඔබව දැනුවත් කරන්න හිතුණා. දැන් ෆිෆා ලෝක කුසලානය පටන් ගන්න ඔන්න මෙන්නනේ තියෙන්නේ ජූනි 12. මෙල්බර්න් අපේ හිතවතුන් නම් දන්නව ඇති ෆිෆා එනවා කියන්නේ මෙල්බර්න් ෆෙඩරේෂන් ස්ක්වයර් එක මේ වෙනුවෙන්ම ලකලෑස්ති වෙනවා කියන එක. සොකරුස් ඕස්ට්‍රේලියාවේ ජාතික පාපන්දු කණ්ඩායම. ඉතින් ඔවුන් ක්‍රීඩා කරන සෑම ෆිෆා තරගයක්ම 2006 වසරේ ඉඳන් ෆෙඩරේෂන් චතුරස්‍රයේ මේ පුළුල් තිර ඇතුව පෙන්වුවා. නමුත් ඊයේ උදෑසන වෙනකොටත් පුවත විදියට තිබුණේ මෙවර නම් එහෙම පෙන්වන්නේ නැහැ කියලා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ප්‍රාන්ත ප්‍රධානී කියලා තිබුණ හැම නවත්තන්නේ නැහැ, අපි පෙන්නනවා කියලා. ඉතින් ඒ ගැන වැඩිදුර විස්තර වැඩසටහන අතර වාරයේදී මම කියනවා. කොහොම හරි වැඩේ මේ පාර වෙනවා. අද කාලීන විග්‍රහය, දැන් මේක මම ඇත්තටම අත්දකින දෙයක්. දැන් මං මිලේනියල් කෙනෙක්. ඒත් මේ අපි ගත කරන්නේ ජෙන්සී පරපුරේ කාලේනේ. ඔවුන් දැන් අපටත් වඩා ඩිජිටල් ලෝකෙන් මිදෙන්න උත්සාහ කරනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ගීත අහන CD තැටි, එහෙමත් නැත්නම් වයිනල් තැටි, iPod වගේ ඔවුන්ගේ කාලයට අයිති නොව උපාංග වෙත මේ පරම්පරාව ආකර්ෂණය වෙලා. දැන් අපි ස්මාර්ට් උපාංග පසුපස හඹා යද්දී ඔවුන් අර බටන් ෆෝන් කියලා අපි පැත්තකට කරපු දුරකථන සොයනවා. ඒවයේ පැරණි වටිනාකමක් ඔවුන් දකිනවා. ඉතින් ඒ ඩිජිටල් යුගයක ඇනලොග් පරිවර්තනය ගැනයි අද දවසේ කාලීන විග්‍රහය. හොඳයි, ශ්‍රී ලංකාවෙන් මොනවද වාර්තා වෙන්නේ? වියට්නාම නිල සංචාරයකට ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඉන්නවා මේ නිල සංචාරයකට වියට්නාම ජනාධිපතිවරයා. ඉතින් මේ ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා පිළිබඳව හිතුවොත් මේ සංචාරයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි විදෙස් රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ඉතින් අද අමතනවා. ඒක එහි යම් සුවිශේෂත්වයක් තියෙනවා. ඉතින් ඒ ගැන තවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන පුවත් විස්තරත් අද දවසේ මනෝජ් උදටියාවල ගෙනෙනවා ඒ මෞබිමෙන් පුවත් විශේෂාංගයෙන්. හරි, මීළඟ විශේෂාංගය ඔබ ආදරය කරන තරුවක් එක්ක සුන්දර කතාවක් සෑම සිකුරාදාවකම ගෙනෙන්නේ තරුෂි. ඒ තරුෂි එක්ක තරු කතා ඔස්සේ. ඉතින් අද දවසේ තරුව දිල්හානි එකනායක. මේ ගත වුණ අවුරුදු කිහිපය ගැන හිතුවොත් ලොකු කාලයක් නෙමෙයි, අවුරුදු 2-3 වගේ කාලය ගත්තොත් දිල්හානිගේ රංගන හැකියාවේ නොදුටු පැත්තක් දකින්න ප්‍රේක්ෂක අපට හැකි වුණා. ඒක ටෙලිනාටයද චිත්‍රපටද එහෙම කියලා වර්ග කරන්න බෑ මේ හැම අතින්ම. ඉතින් ඇය එක්කයි අද දවසේ තරුෂි එක්ක තරු කතාව. සතිය ක්‍රීඩා තොරතුරු අද දවසේ සුපුරුදු පරිදි ගෙන එනවා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. ඒත් එක්කම අපි කතා කරනවා සොකරුස් තරඟ නරඹන්න මෙල්බර්න් ෆෙඩරේෂන් ස්කුවයා ලකලෑස්තිය පිළිබඳවත්. වැඩසටහන පුරා රැඳී ඉන්නයි මේ ආරාධනය. මේ පුවත් ප්‍රකාශයට වේලාව.
2: අද මැයි 8 වෙනිදා සිකුරාදා. SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම කස්සප සෙනරත්. සිරස්තල. සිරියාවේ සිට ඔස්ට්‍රේලියාවට ළඟා වූ පිරිසෙන් කාන්තාවන් 3 දෙනෙක් ෆෙඩරල් පොලිස් අත්අඩංගුවට. ජාතික මුල් අමාවිය අධ්‍යාපන සහ රැකවරණ කොමිසමක් පිහිටුවීමට ෆෙඩරල් රජයේ අවධානය. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තාගමති ක්‍රිස් මින්ස්ට එරෙහිව මැතිවරණ කොමිසමෙන් පරීක්ෂණයක්. කීර්තිමත් පරිසරවේදී ශ්‍රීමත් ඩේවිඩ්

0: Attenborough sia janma shata sangwatsare samarai. Melbourne Federation Chaturashri FIFA Papa the Loko Kusalana Taranga Sajivi Mahajana Pradarshani Athitvi Metagatirne Prant Agametinia Avalangu Karai. Then Puat Savistarava. Syria nu Sarnagata Kandavurka Rendi Sita, Brahaspatinda Ratri, Australia Watalangavu Pirisin, Kanta Vantidinik, Federal Policy Visin Atadangutagina Tibinava. Matrin Kanta Vantidinik, Melbourne Hidit, Anikanta, Sydney Hidit, Atadangut Patuna. IS Kandayam Ha Samadita Pavatwima, Manushatweta Erihi Aparada Saha, Trasta Chodana Sambandin, Own Adikurneti Dripat Kirimatani Mitai. ජාතික මුල් අමාවිය අධ්‍යාපන සහ රැකවරණ කොමිසමක් පිහිටුවීම සලකා බලමින් සිටින බව ෆෙඩරල් රජය පවසනවා. අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයා පවසන්නේ රජය මෙම සැලැස්ම සම්බන්ධයෙන් ප්‍රාන්ත සහ ප්‍රදේශ සමග කටයුතු කිරීමට සූදානම් බවයි. ජූලි මාසයේදී රැස්වන ප්‍රාන්ත සහ ප්‍රදේශ අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හමුවේදී මෙම කොමිසම පිළිබඳ තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පවසනවා. New South Wales Prant Agamethi Chris Minster Erhiva Methivarna Komisama Parikshanaya Karamba Kara Thibenawa. E Parithyagawalata Adala Neethi Magaharimakata Sambandhawa Wasara 10kata Ihatadi Ellawu Chodanawakata Adalawai. 2015 Methivarnayata Mudal Parithyaga Kala Ayage Ananyathawa Sangawima Pilibanda Ewaka Ellawu Chodana Saha Ita Adalawa Sidukurana Lada Vimarshanayakui Komisama Visin Mese Nawatha Vimasa Balimata Thirune Kara Athe. Then Vidis Puatak. Kirtimat Parisarvedik, when a Srimat David Attenborough, see a Janma Shata Sangvatsare, Ad Samaranava. May see a Upandinator Subapetu and Namatu, Srimat Attenborough.
1: I had rather thought that I would celebrate my 100th birthday quietly, but it seems that many of you have had other ideas. I've been completely overwhelmed by birthday greetings, from preschool groups to care home residents and countless individuals and families of all ages. I simply can't reply to each of you all separately, but I would like to thank you all most sincerely.
0: Mahabritaniye jathika itihasa kautukagarhe ohuta upahara pinisa nava bambara visheshayak ohuge namin nam kirimata කටයුතු කර තිබෙනවා. දැන් ක්‍රීඩාව හා සම්බන්ධ පුවතක්. මෙල්බන් හී ෆෙඩරේෂන් චතුරාශ්‍රී පාපන්තු ලෝක කුසලාන තරග සජීවී මහජන ප්‍රදර්ශනයේ අත්හිටිවීමට ගත් තීරණය වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිනිය මැදිහත් වියවලංගු කර තිබෙනවා. මීට පෙර පැවති ලෝක කුසලාන තරග ප්‍රදර්ශන අතරතුරදී සිදු වූ නුසුදුසු මහජන හැසිරීම හේතුවෙන් මෙල්බන් කලා මධ්‍යස්ථානය මෙවර තරග විකාශනයේ අත්හිටි වන බව නිවේදනය කර තිබුණා. නමුත් ප්‍රාන්ත අගමැති නියදාල තීරණය අවලංගු කරමින් සඳහන් කර ඇත්තේ එවැනි හැසිරීම් කුඩා කණ්ඩායමකින් පැමිණිය හැකිවත් එවැනි තත්ත්වයන් පාලනය කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට තමන් නොපැකිලි වන බවයි. FIFA සමස්ත තරගාවලිය ඔස්ට්‍රේලියාව තුල SBS On Demand ඔස්සේ නොමිලේ නැරඹීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා. වැඩිදුර ක්‍රීඩා තොරතුරු අද ක්‍රීඩා විග්‍රහයෙන් බලාපොරොත්තු වන්න. මේ සතිය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැදගත් තොරතුරු සම්පිණ්ඩනය අද මෞබිමින් පුවත් විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්ති මින් සමප්තයි. ඔස්ට්‍රේලියාවේ සිදුවන උණුසුම් සහ කාලීන තොරතුරු දැන ගැනීමට SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

0: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
1: ජෙන්සි තාක්ෂණික යුගයේ තාක්ෂණික

0: advertising.
1: If you love to travel, Capital One has a rewards credit card that's perfect for you. With the Capital One Venture X card, you earn unlimited double miles on everything you buy. Plus, you get premium benefits at a collection of luxury hotels when you book on Capital One Travel. And with Venture X, you get access to over 1,000 airport lounges worldwide. Open up a world of travel possibilities with the Capital One Venture X card. What's in your wallet?
2: Terms apply. Lounge access is subject to change. See CapitalOne.com for details.
3: භාවිත කරන්න ඕන් පෙළමෙන්නේ ඇයි? අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි. 24 හැවිරිදි අෂ්ජේන් ෂරීෆ්. ඔහු තමන්ගේ දුරකථනය භාවිත කරනවා කියන්නේ ඇමතුම් වලට විතරයි. සමාජ මාධ්‍ය භාවිතයක් නැහැ. ඔහු ගීතවලට සවන් දෙන්නේ ගිගාබයිට 16ක iPod මෙවලමකින්.
4: Making significant changes to my relationship to different technologies was something I did out of curiosity, of wanting to know how different things could be. Then after maybe a month, it became like, wait, it's serious. Like, this is kind of so good, and I want to keep this up indefinitely. After about 6 months, it became just like how I lived. Like, I didn't even think about it.
3: තාක්ෂණයෙන් මේ විදියට දුරස් වීමත් එක්ක සමාජ සහසම්බන්ධතා වර්ධනය වුණ බව ඔහු කියනවා. ඒත් අපි දන්නවා ඔහුගේ වයසේ බොහෝ දෙනා ඒ විදියට සබඳතා වර්ධනය කරගන්නේ අන්තර්ජාලය ඔස්සේ බව. වෙන කිසිම පරම්පරාවකට වඩා සමාජ මාධ්‍ය භාවිත කරන්නේ ජෙන්සි පරපුර. හැබැයි ඒත් එක්කම ස්මාර්ට් දුරකථන වලින් මිදිලා සරල දුරකථන වැඩිමනක්ම භාවිත කරන්නෙත් ඔවුන්.
4: The grass is greener on the side with real grass.
3: අන්තර්ජාලයට සම්බන්ධ උපාංග භාවිතය මේ තරම් සාමාන්‍යකරණය වූ කාලවකවානුවක උපත ලද පළමුවැන්න තමයි ජෙන්සි කියන්නේ. අන්තර්ජාලය ඔවුන්ට වරප්‍රසාදයක්වත් අහඹුවක්වත් නෙමෙයි. ඒ තමයි ඔවුන් උපන් සාමාන්‍ය ලෝකය. ADHD තත්ත්වෙන් පෙළෙන 21 හැවිරිදි ඇල්බර්ට් මැලොයිට යම් විශ්වාසයක් තියෙනවා. ඒ තමයි දුරකථනයට ඔහුගේ තිබුණ දිගුකාලීන ඇබ්බැහියත් එක්ක ඔහුගේ ADHD ලක්ෂණ උග්‍ර වුණ බව.
5: Her phone died the other day, and then she still went out of the house just without her phone. And I was like, how the f*** do you do that? Like, that's just such a foreign concept to me, not having your phone with you at all times.
3: ඔන්ලයින් සහ ඔෆ්ලයින් කිව්වම එතන යම් වෙනසක් තියෙනවනේ. නමුත් ඔන්ලයින් ජීවිතය සහ ඔෆ්ලයින් ජීවිතය අතර ඒ වගේ වෙනසක් ජෙන්සි පරපුර විසින් හඳුනාගන්නේ නැති බව තමයි 2022 වසරේ මැකෙන්සි වාර්තාව කියන්නේ. රියැලිටියක් නොවන නමුත් සමාජ මාධ්‍ය ඔවුන්ගේ රියැලිටිය බවට පත්වෙනවා. සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඩිජිටල් මාධ්‍ය පිළිබඳ විශේෂඥ ආචාර්ය බ්‍රිට්නි ෆර්ඩිනෑන්ඩස් ඔබ දන්නා සමහර විට ඔබ නොදන්නා දෙයක් ගැන මෙහෙම කියනවා. ඒ තමයි ඇල්ගොරිතම. ඇල්ගොරිතමයකින් පාලනය වන සමාජ මාධ්‍යයන් අන්තර්ජාලය තුළ එහි පරිශීලකයන්ව අතරමං කරනවා.
6: So echo chambers are one thing that are a byproduct of algorithmic cultures and also I guess it just gives us a real filtered idea of the world, particularly for young people who a lot of them receive their news and their world current affairs through social media. You can train your algorithm, but at the end of the day, the algorithm acts as a cultural intermediary.
3: පසුගිය වසරේ ආපු රැලි කිහිපයකින්ම මේ ඇල්ගොරිතම මත පදනම් වූ ජීවිතවලට යම් අභියෝගයක් කරනවා. ඒ එක රැල්ලක් තමයි නියුට්‍රෝ කියන්නේ. අනෙක ක්‍රොනිකලි ඕෆ්ලයින්. නියුට්‍රෝ කියන්නේ පැරණි උපාංග භාවිත කරන ජීවන විලාසිතාවක් වගේ දෙයකට. ක්‍රොනිකලි ඕෆ්ලයින්. ඒක අපි වචනාර්ථයෙන් ගත්තොත් උන්මන්තකව පිස්සුවෙන් වගේ ඔෆ්ලයින් දිවියක් ගෙවන එක. අන්තර්ජාලය සහ ස්මාර්ට් උපාංග එක දවසම ගෙවන කෙනෙක්ට ක්‍රොනිකලි ඔන්ලයින් කියනවා ඔබ සමහර විට අහලා ඇති. මේෙහි සම්පූර්ණ අනෙක් පැත්ත. වයස අවුරුදු 18ත් 25ත් අතර ඔස්ට්‍රේලියානුවන්ගෙන් 76%කට වැඩි පිරිසක් ගිම්හාන කාලයේදී ඩිජිටල් ඩිටොක්ස් එකක් කරන්න පෙළඹුණු බව 2026-27 සමීක්ෂණයකින් අනාවරණය වුණා. ඒ කියන්නේ ඩිජිටල් උපාංගවලින් සම්පූර්ණයෙන්ම වියුක්ත වන එක. 24 හැවිරිදි බෙන් ස්මිත්. ඔහු සේවය කරන්නේ ඇනලොග් මාධ්‍ය අලවිසලක. ඔහු ගීතවලට සවන් දෙන්නේ CD තැටි ඔස්සේ. තමන්ගේ පාරිභෝගිකයන්ගෙත් වෙනසක් ඔහු දකිනවා.
7: There's a lot of young people buying CDs, we've noticed. Sort of like high school age and like early uni. That's probably our main audience really, and it's really nice to see, especially in this day and age.
3: ඇනලොග් ජීවන විලාසිතාවකට යොමු වෙන තමන්ගේ සිසු පිරිස ගැන ආචාර්ය ෆර්ඩිනෑන්ඩස් කියන්නේ මෙහෙමයි.
6: Gen Z are so smart.

0: They're so aware of world issues. They're so in tune to things that are well beyond their age, in my opinion. So I think that they've noticed the negative side effects of being online all the time, and they're taking matters into their own hand, and they're embracing it.
1: ඔය කියන විදියට ඩිජිටල් උපාංග වලින් හෙම්බත් වෙලා නම් මේ තරුණ පරපුරට අන්තර්ජාලයෙන් මුළුමනින්ම මිදෙන්න ඕනි වෙලාද? නැහැ. අශ්ජේයින් ඒ සම්බන්ධයෙන් කදිම පිළිතුරක් දෙනවා. අන්තර්ජාලයෙන් තොරව ගෙවන කාලය ඔහු අන්තර්ජාලය භාවිත කරන ආකාරය යම් විදියකට ඔපවත් කළ බව තමයි ඔහු කියන්නේ.
2: The internet is so much more than social media and the subscription economy, like streaming websites. I feel like over the past few years, I have come to find niches in the worldwide web that I really like. And it's like websites that remind you of when we were kids and say, like, if you'd had to learn HTML coding in like year 7 or 8 or something, and you were like kind of okay, but kind of really bad at it, and you made this ugly looking website. People still make those websites and they make the coolest things ever. I found this website where someone teaches you how to code like a Java script that will turn anything you hover over into like hearts on any random website.
1: සොයි බ්‍රෝක් විසින් SBS නිවස් වෙත ගෙනා වාර්තාවකසුරින් SBS සිංහල වෙත සම්පාදනය කළේ තිසරණී විජය බණ්ඩාර.